0: TVFM නුව දිහේ කෙමන ගහ
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීත ලවතසා
2: රේ ආතෙස් කුරියේ
1: නුව දිහේ කෙමගස් TVFM ගේ මේ හන්දි බයි ලවත කොමස් පෙනිකෙ
2: දුන් ෆිල්ම් නුනේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්ම් වැදෙනුමුග අබදුවස්

0: ටීග තිබහෙම් වගුතුම් කොඩිය මෙදනී ඉහුන්තෙරින්ගේ හෝවුම් මිශෝ ගෑගනක එගර්ගඩි තිරි සිංගුමා හමය ශෝකුරිය දාානෙ ශෝක බෑබෙරුම PSMAIන් DFM නොදිහෙකේ මි පේජ මෙසජ් කුරවේනෙ හස ලවෙන් අඩුව හලම් බේනුම් වෙස් නුනීය හම හස පරාතක මෙසජ් ෆෝනුම බේනුම් වෙස් හම එෆුර්සතු එපොයි මෙ අයිසාබු මියදුගේ දෙවන බෑවෙරිය අවහක දක්කාලාන අස්ලාම අලෙකුම් ශහු
1: වාලේකුම් සලාම්
0: කිහිනෙන් හාලු
1: හාලු වර රංගලෙ අල්තකින්
0: නුපා අල්හම්දුලිල්ලාහ හම වර රංගල් ශහු කොම් කමෙන්ග තියුලේ නිමි ගඩීග
1: මි ගඩී දන් ලේන ඩියුටි යහම්
0: ඩියුටි ග තියුලේ නි දෙන් ඩියුටි නිමේනි හතරෙ ජහයරු දෝ
1: නුනේ
0: තී හම කුන් හිය හම වර රඟල සෑබොයිගෙන් මේ ekine vi anekka tihin tihi vi aslo
1: edin naam ko migadi ara kulin ra batta hai
0: saanu boy ara ni to
1: paral samrada ko to lene ve ara kulin
0: again
1: ho hi
0: ekma ka me do sa boy ge mi ai ehma rangale no do shahu e hala skora ka nu ana saanu boy do
1: ning ha tihen akte ko me do ko isne na ara rangalo ana
0: ಎಗಾರಗಡಿ ಬೇವಂದೆನ್ ದೆನ್ ಸಾನು ಬೋಯನುಮ ಕಿ ಹಮ ವರ ವರ ಹಶಿಗಂಡ ಗೆಲ್ಲುಂ ಹುರಿ ಕಮೆತ್ತಾದೋ ಎಹಾ ಹಿಂದುನು ಹಿಂದುಡಾ ಹೇಲಾಗೆನ್ ಎಹಾ ಇರು ವೈರು ದೆನ್ ಎಚ್ಚೆ ನುಕೆ ವೆಂಗಾಮ ಮಸಲೆತ್ತ
1: ಮಸಲೆ ಕುವ ಮೂಸುಂ ದಿನ ವನೆ ಮಿಹಾರೆ
0: ಮೂಸುಂ ಮಿಯದು ಅದಿ ಹಮ ವರ ರೀತಿ ಕೊ ಫೆನ್ನ ನಿಮಿ ಕೊಳ ಕಿನೆ ತಿ ಕೊಳ ಮೂಸುಂ ನಿ
1: ಕೊಳ ಫೆನ್ನ ನ ರೀತಿ ಕೊಗೆ ಕಮ ವೈರು ಕೊಳ ಕೊಡಕ ವಾರೆ
0: ಇರು ಕೊಳ ವಾರೆ ವೆಹೆ ಮಿಕೊಳಂ ಮಿಯದು ಮೂಸುಂ ಹಮ ರಂಗಳು ಅಣಕ ಮದ್ದು ಮಾದಂ ಮಿಸ್ ಮಿಯದು ಸಮ
1: ರಂಗಳು
0: ಅಣಕ ಮೆಟೋಫಿ ಹುಂ ಅಂಗಡಿಗೆ ಮಾದಮಿನ್ ಫೆಶಿಗೆಂಗ್ ಮಿಕೊಳ ಮೂಸು ರಂಗಳು ಅಣಕ ಮ ಲಫಾ ಕುರಿವೆನಿ ಬೋಡ ಹಿಂಗೆ ಹಿಂಬಿ ಮಹಿಂಗ ಬಲ ಮಾದೋ
1: ಬಲಾನಿ
0: ಶಾಹು ಮಿಯದು ಹಮ ವರ ರೀತಿ ಲವೆ ನನಗೆ ಕ್ಯಾಶ್ ಶಾಹು ಹೋ ಆಫ ಮೇ ಹೋತಿ ಮಿಯ ಮಿಯದು ಮೀ ಕೊಂ ಫರ ತಕ ಕಂ ಹಾಸ ಕೊಲ್ಲ ಬೇಣು ವಾ ಲವೆ ನನಿಕ ಹುರಿ ಹಾ ಅಡುವ ಹಾ ಕುದಿನ ದೋ ವಕಿ ಹಾಸ ಪರಾತಿರ್ನೆ ಮಿ ದೋಸ್ ಕೊಳು ರೀತಿ ದೋ ಮೂಸುಂ ಗೋಸಿ ಮೈ ಅವಸ್ ಮುಸ್ತಗ ಬಲೆ ಹಮ ಹಾಸ ಕುರಾಣೆ ಫರಾತೆ ಉಣ್ಣಾಣೆ ಕಮೈಗೆ ಶಾಹು ಹಮ ಕುಳ ಇರುಗ
1: ಹಮ
0: ಮಿಹಾರು ಶಾಹು ತೀಗ ವಾಣೆ ಗೊತೆ ಕೀ ಹಾಸ ಪರಾತೆ ಹುರೆ ಜೀಯಾಮು ಹಮ ಗ್ಯಾಮು ಹಮ ಯಗಿ ಅಡು ಅಹಾಣೆ ಅಡು ಅಹಾಣೆ ಶಾಹು ಬುಣಂ ವೆಸ್ ಬುಣಾಣೆ ಅಡು ಅಹಚ್ಚೆ ಮಿಯದು ಹಾಸ ಕೊಲ್ಲಾಣ ಮೆಹೆ ಮಾಮ ಯಗಿನ್ ಅಡುವ ಹಂಗ ಉಣ್ಣಾಣಿ ಎಹೆ ಮೇ ಮಿಬುನಿ ಹಾಸ ವೀ ಮಾಡುವ ಹಾಣಿ ಎಮ ಮಿ ಬಲನಿ ಹಾಸ ಪರಾತೆಂಗೆ ದೆಂಪಹರಕು ಮಿ ಹಾಸ ಲವ ಹಾಸ ಕುರಾಯರು ಏ ಎಕ್ಕಲ ಹಾಸ ಫರ ಎಬ ಹೊಟ್ಟೆ ಅಡುವ ಹಂಗ ಹಿಮ ಎ ಫರಾತಶೆ ಕಿವೆ ಶಾಹು
1: ಎಹೆ
0: ಮಣಿದೋ දැන් එහෙම වානේ බස් නහා දෝ තියුලේ නිහෙම් වීම හා සෆර ශහූ තිබුණ හැබීම හාස කුරාර හම එකමන් හාස වෙගෙන් තිබේශේ දෝ අඩු අහන්
1: සීතාහෙම
0: ගෝහෙන් නුනේ
1: එහෙම මිශ්‍රගෙන්න්න දාන මෙහර ගඩයදන මාලේ කොළොමින් ටෙක්ෂී ගවලය කුඩින් උලනද ඇර එමිහුන් ලස්නර රේඩිය ජස්සයින් උලෙසිය අඩුහන්ති වෙෙන්න්න කුරා හිසා මනිහුන් ලිස්ටලක් වැනනකා අනහෙන්නෙන් ගැනන ආමදරි කාරුව තමයි නොන්කම ගොත දෝ දෙැම් පා එමිහුන හරෙන් ගුලා තමක මෝටුවෙන් ල පොළුව රේඩියෝ පොළුයි වීඩියෝ කුරෙවී ඒී තන්තන ෆොනුවිවේ එපතින් ඒහෙන්නවාන දො නැන්නකා
0: දෝ එහෙම ශහු හිඟා ශහුගේ ලවයක් ඔකුරිය දමාදෝ එහෙම වරම ෆයිජ දිමාවිම
1: එහෙම
0: ගෞමිතුහුගේ ගෞමිතුහුගේ හේ දුමා තහුණිය හම ශහු එහෙමීම ඉගේ ශහු වකි වෙලාන්න උපාවැඩි දුවහක්කන් එතේ.
1: ආ මට

ගඩ මිහාරු දිහගඩී සාලිස් හමිනටුයි ග්‍රස් මෙවැනි මිගඩීග කුරිය මිදනී එහුන් තෙරින්ගේ හෝවුම් ගැගඩක හම එගර් ගඩි තිරිස් සිංගුමා හමිය ශෝ කුරිය දානෙ ශෝග බෑවෙරුම පSM එයයින් DFM නෝදිහෙ එකේ මි පේජ මෙසජ් කුරවේෙන අනෙකල් සෙහුන් තෙරියගේ මෙසජ් කියාලාන මියුලනී කුරීගේ ලෝබි වේරයාමතින් මා පොඩක් හඳාම් වාති තෙන් කිහිනෙන් හදාඩි නෆරතු වී දුනී ලව ඉගෙ හාස කොල්ලාඩි එක්ස මා බොඩ එක්ස් මතින් හඳාමාති මියුලනී දෝ නෙන් තීග වකි නේගේ ඉගෙ හස්ලු හදම් වී ගොතේ එහෙම වීම ලස්නකොන් එකමකු හමති හාස කොල්ලි ලව එක්ස ජහාල දෙනගේ නෆරතු වී දුනියේග එහෙම වීම එක්සං හාස කොල්ලා මි ලවයයිකො මි හයිසාබුන් කොරිය දාඩ

0: ගන ගිනයින් සම ෙක් පස් නක ොට මස්න්න
1: එහෙම නිද එහෙම අර්ෂම්ගේ එම එම ෆේවරිට් කෙව් හෙඳුණු ගෙස හෙඳුණු ගෙස එම කමුද කෙව්ගේ තෝ කොන්කමින් ඔතිී දෙෙන් අර්ෂම් මියදු ටියුටිය දව් කිහරකු දංජහෙන ෂෝනිින් මල රෙඩිවාම් වි හමදෝ බාරජහර ගොස්ස දෙෙන් හම යගනක කියහරකු නිමැනීමි අශෙත්හ මසක් ඇත්ත දාගුතුන්දෝ මී අර්ෂම් ලබහස කොල්ලානි කොම් පරත්තකක ටීම් කුදි නැබුණි මදෙන් හම මී එක කොන්කල් ටීමෙන් අනෙක් අනි කුලේ ටීමෙත්ත ඔෆිහුගද
0: ගොලලා එරුග ආම් කොහොන්න ලවජාපෙන් ආම බැපාල එ මඩුවාලීමටෙන් එ මඩුවන් තිබෙන මේ මික හද පොළගරප්ත අලුවක්න ටක
1: ලවල්වා
0: බයිපාර් මෙහෙන් අනි ලව රිකස් කොල්ලා එර එකු දිංග රිකස්ට වෙස් ලවත්ත රිකස්ට කොල්ලද
1: එහෙමද එහෙම හම එෆම්ගේ වර කීක
0: මියදුවස් මේ බදල් කොල් ලවකි හම අඩවායෙන් කුච්චක වන්දෙත් ලවේ
1: එහම මිගඩික ඉන්න නැඩුව හඳෝ එහෙම වර එෆම්ගේ ශෝතකා වර ගෑක් ටීම මිවලනි කොම්ම එකස්තෝ එම්වීම හිඟ ලස්නු කොල් ලවයක්ක කුරියත් දමාදෝ අර්ෂම් වරන් උපාවි ජෙන්ගේ බද්දලුවීම ඉරත් කුර හමහෙන් ශෝයකුන් අදි බද්දල්වානකම උම්මේද කුර එහෙම වකි වෙලානමන්ගේ උපාවෙරි දුවහක්කන් ඇද මාර්ෂම්මා වකි වෙලාප අර්ෂම්ගේ හොවුන් මෙහා හිසාබුම් ගෙනස්තේ.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM මෙන්දුරු නමාදු වගතු
2: الله أكبر الله أكبر

0: තරුර් දෙ පරඇත්තක කීක බොනලාන
1: හම මේ සපට් කොත් දෙ හම මෙයා සබ ගෙනස් දෙ හම එමන පෙමලිය වෙස් ෆ්‍රෙන්ඩ්ස සමවර බඩ තැකෝ හම ෆෙන්න් සවස් වර ලොව බනාන
0: ශුකර යාමන් රම පාවිචගේ බද මධවාන මෙහම බද්ද වෙලා ಮಿಹಫ್ತಾ ಗೇಮ್ ಆನ್ ಶೋಸ್ ನಿಮ್ಮ ಮಾಲಾ ವಗುತು ಮಿಜೋನಿ ಶಾ ಉಮೀದ್ ಮಿಕುರೆ ನಿಶೋಗೆ ತೆರೆಂಗೆ ನೆಸ್ತೋಣ ಮೌಲು ಮಾತಕ ಅಮನ್ ಗೆ ವಾಹಕತ ಎಹುನ್ ತೆರೆನ ಕಮುದೆ ಕಮನ್ ಹಫ್ತಾ ಗೆ ಸಮೈತುರು ಫಣ್ಣಾಣ ಕಾಯಕಿ ಬದ್ದ ಕೊಲುಂ ಗಮ್ಮಿದು ಕಮಿ ಹಫ್ತಾ ವಕಿಯಲನ್ ಅಸ್ಸಲಾಮು ಅಲೈ

මීහුම් බුනා නැත, අධි කියත්ත තියබෑ මීහුන් නකත් තනවස්කමෙන් නැත, ඒ කාෆිරුකොන් අහොර මෙන්න කුරිමති කොද්දිනී තියබෑ මීහුන්නේ ෆහ එයි තිබුම හාදහා නුබෑතනකේ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිය එක මෙගහර්ට්ස්
1: නුවදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: ಗಾಡಿ ಮ್ಯಾಲ ಮೇ ಬನ್ನಿ ಹತ್ತಿರ ಗಾಡಿ ತೀರಿಸ್ ನೋ ಮಿನಿಟ್ ಹಿಂಗಾ ಫಕೋರಿ ಅಮ್ಮೇದ ಟೀ ಟೈಮ್ ರಿಕ್ವೆಸ್ಟ್ ಮೇ ಶೋ ಗುಳಾ ಲೈಫ್ ಅಮ್ಮಿ ವಣಿ ನ್ಯೂಮಾ ಯಾ ಅಸ್ಲಾಮ್ ಅಲೈಕುಮ್ ನ್ಯೂಮಾ ನ್ಯೂಮಾ ಕೊಂ ಕಮಿ ಕತಿವಡನಿ ವರ ಫೋರಿಗೆ ನ್ಯೂಮಾ ಫಶನಿ ವೆಸ್ತೋ ಹುರಿಹಾಕಿತ್ತಿಳೆನಿ ರಟ್ಟೆನಿ ಗೇಗ ಸಾತಿ ಬೋಣಿ ಹೆಂ ವಾಣಿ ಓಕೆ ಓಕೆ ಕೊಬ್ಬ ಮಿಯದುಗೆ ಮಿ ಹುರಿಹಾಕಮೆ ವೆಸ್ ರಾವಾ ನಿಮ್ಮ ಹುರಿಹಾಕಮೆ ನಿಮ್ಮ ಫತಿಯೋ ತಿತಿ ಗೊತ್ತೋ ಮಿಯದ ಸಾ ಬೋಯ್ ಲೇ ಗೆಂಗ್ ಹಮ ನುಕುತುಂದೋ ಸಾ ಬೋಯ್ ಲೇ ಗೆಂಗ್ ಹಮ ನುಕುತುಂದೋ ಸಾ ಬೋಯ್ ಲ එහෙම වනි දරිෆුලා දෙමු එකණිති ඕලනි දෝ ඕකේ ඕකේ එහෙම කයි නුවනතා දෝ කොබ මිගඩි ගඩුව හාලම් බෙන් වනි කොන්ද වෙත කොන්ද වේ ගඩුව හාල ඕ මේරේ සපනෝ කේ සොත මුලින්ම රාග කනු ති කියාලි ශෝගී වි මුලින්ම ලවේ කියාලි නෝ රාග පතවේ කොබහෙ වි මිලව හාස කොල්ලාණි
1: එන් අරෙන් තේන සමෝ
0: එනි මොනි
1: ආයිනි මොනි
0: ඕකේ ලව ජහල් දෙන මෙහෙම වකේලාන වරන් උපාවිච්චි බද්දු මගේ
1: මරනා

0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆු එෆිල් වැදී නමුග අබදුවස්
1: Tea time request

0: ඒක රබල් ලබල් දිවිහිංගේ උපාවරි කවුම් දුස්
1: වතන් දිවෙහි මීහා උපාවසනකි මිනිය නැති වතුන් දෙකේ වරල්ලෝ බිවේ
2: දිවි රාජ්‍යයේ පහුරුවරි කවුම් හිතුව ඔහුගේ තහුණියා යා හෙවදුන්තා නෝදිහ එක මෙගාහර්ට්ස් දිවි FM ගේ එහුන් තෙරිනෂා දිවිහි එම්මේ හාඳු වෙත අහුන්නා අහුතුන්නා ලෝයි පායි කොරිස් කුරං

0: ඒකේ රබිල් අවල් දිවහිංගේ උපාවරි කවුමිටුස්
1: වතන් දිවහිමී හා උපාවසනකි මිනිය නැති වතුන් දෙකේ වරල්ලෝ බිවේ
2: දිවහි රාජ්‍යයේ පහුරුවරි කවුමිටුවහුගේ තහුණියායා හෙවදුන්තා නෝදිහ ඒකේ මෙගාඩ්ස් දිවහි FM ගේ එහුන් තරිනෂා දිවහි එම්මේ හාලු වෙත අහුන්නා අහුතුන්න ලෝයි පායක වරිස් කුරන්
3: Guest RJ.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: දෙං අල්පමොන් දෙවන ලව ගෙනස් දෙන මි අෆ්තාග බෙන්ජෝ මි ෂෝග දිවේහි අල්පමෙන් මි ගෙනස් දෙමුන් දනි දෙහස් 23 වනහරුගේ ලෝභි වෙවිච් මි ෆිල්මුගේ ලවත ගෙනස් දෙමුන් දායිරු දෙවන ලවේ කම්යෝති මොහමද් අබ්දුල් ගනී ලියපවා ලවෙන් එකමකු මි ලවගේ මියුසික් තෆාත් music compose kon amille lavakiya fami wani mashhur lavakyun tiriya hasan jalal jalal amille music ufedun tirika maiku enege fun adun kiyadi fawa mi laveki hituge fun minan asar kurwane lave ade lavage namaki tiyal lepanula

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: දෙංගොල්මෙ මිගෙනස්තෙනී මේ අල්බමුන් හවනලව මෙලවැගෙස් ලෙන්ලියෆවනි මොහමද අද්දල් ගනි ಮ್ಯೂಸಿಕ್ ಅದಿಲವ ಕಿಯಾಫವಣಿ ಮಶೂರ್ ಮ್ಯೂಸಿಷಿಯನ್ ಅದಿಲವ ಕ್ಯುಂತಿರಿಯಾ ಇಬ್ರಾಹಿಂ ಸಯೀದ್ ಅಲಿ ಆದೆ ಕುಡೈಪೆ ಎನೆ ಆಯ್ಕೀಗ ಮಿಲ್ಲವೇಗ ಬ್ಯಾವಿರಿಫವಾ ಅನಿಲವ ಕ್ಯುಂತಿರಿಯಕಿ ಮರಿಯಂ ನಫಾ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: ඉබ්‍රහම් සයිතලියයා මරියම් රෆ්ා කියාපවා ගුණමුම් විතා මි ලව දෙම්ම අඩුයුගෙමිදී දෙ ොමෙන් මි ලිස්ටුගමය තිවර තාතු අද ඉන්දී මියසික් ටයිල තයාර් කොෆවා හාස දෙත්‍රකෙන් මේ මොහමද මුවල්සින් නයිම් අමිල්ල මියසික් තයාර් කොන් අමිල්ල කියාපවා උදුහිලම් මිලව මි ලවෑගේ විස් දෙවෝෂණෙන් අල්බම් ගහිමනාාවේ එම ෆරත මර්ම මේ අඩුවහලනී මිලවෑගේ ඔරිජිනල් ඕඩියෝ මික්ස් මෝසින්ගේ තෆාතු අඩුන් ගෙනස්තීපවා මිරීති ලව අඩුහල්ලමා

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස්
1: රීතු අබදුවස් රීතු